දැවි ඉරිතැලුණු හදවත මත්තට බලා හිඳී වැටෙන අතුරු පොද වැස්සක්. ඉතින් පොද වැස්ස වැටුණාම මේ විදිහයි.

ඉතින් බොහෝ ගීත බිහිවෙන්නේ විප්පයෝගයට, විප්පයෝගයෙන්, ඒ කියන්නේ විරහවෙන්. ඒත් සම්පයෝගය ගැන ලියුණු මේ වගේ රසවත් ගීතත් බොහොමයක් තියෙනවා. හරි අපූරුවට රස විඳින්නට පුළුවන්. ඉතින් මේ වගේ ගීත හා බැඳුණු මතකයන් ඔබ සතුව වෙනම ඇති. ඉතින් අන්නේ මතකයන් අවදි කරගන්නට පුළුවන් මේ ගීතය අහම්බෙන් ඇහෙනකොට. සමහර විට මේ ගීතය ඔබ ඉතාම ප්‍රිය කරන ගීතයක් වෙන්න පුළුවන්. නමුත් අහන්නට නිමිත්තක් නැති වෙන්න පුළුවන්, හොයන්නට නිමිත්තක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ ගීත හොයලා අපි ප්‍රචාරය කරන්නේ. එතකොට ඔබ නිතැතින්ම යනවා අතීතයට ගිහින් අතීතයේ සැරිසරල ඒ අතීතයේ විඳී සුවයන්, අතීතයේ කාමය අවසාගෙන මහත් රසයක් ලබනවා. නියතයි. වෙලාව හතපසු විනාඩි 28යි. මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලියටයි. ඉතින් ගීත ඉල්ලීමක් තියෙනවා නම් අපිට යොමු කරන්න, ලබා දෙන්නට පුළුවන් ඔබේ ගීතේ මේ සතිය බැරි වුණත් ලබන සතිය. ඉතින් සතියක්ම තියෙනවා අද බැරි වුණත්. ඔබට හිතෙනවා නම් ඔබගේ ඔබ කැමති ගීතයක් ප්‍රචාරය කරවන්නට, ඔබේ අර කලින් කිව්වා වගේ ඔබේ මතකයන්, ඒ වගේම තවත් කෙනෙකුගේ මතකයන්, අතීත මතකයන් අවසන්නට තියෙන හොඳම වෙලාව තමයි අපිට ලියලා එවන්න, දන්නලා එවන්න, මේ ගීතය ප්‍රචාරය කරන්න කියලා. අපි අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාවක් ලබලා දෙනවා. ගීත ගැන කියනකොටම තවත් හරිම අපූරු ගීතමය සන්ධ්‍යාවක් නිර්මාණය වෙමින්, සැලසුම් වෙමින් පවතිනවා. එදාට ඒ නිර්මාණය වෙයි ඒ මන්දාරම නමින් දනේ දින්නවරදී මේ මාස එනම්

මස 30 වෙනිදා හවස 5:30ට සාගුට් සෙන්ටර් හිදී තමයි. ඉතින් සීමිත ආසන සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඔබ වෙත දැනටමත් ලැබිලා ඇති ආසන වෙන් කර ගැනීමට දිගුවක්, ඒ කියන්නේ ලින්ක් එකක් ඔබ දැනෙදීන් හා ආවට වාසී නම්, ඉතින් ඉක්මනින්ම ඒ දිගුවට ගිහිල්ලා ලින්ක් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න, එහෙම නැත්නම් ආසනයක් වෙන් කරගන්න, සමහර ලියාපදිංචියක් මේ ආසනයක් වෙන් කරවා ගන්න, අමුතුම ආකාරයේ ගීත අත්දැකීමක් ඔබට ලබා දීමට. අද බොහෝ දෙනෙක් ඉතින් පුරුදු වෙලා තියෙනවා, කීප දෙනෙක් එකතු වුණාම අර සින්දු පෙට්ටියක් අරගෙන කැරෝකේ සංගීතයක් දාගෙන සින්දු කියන. නමුත් අන්න ඒ රාමුව බිඳ දමමින් ඒ රාමුවෙන් මදක් එහාට ගිහිල්ලා මේ කැරෝකේ සංගීතයට වඩා යමක්, ඊට වඩා උසස් වූ රසවින්දනයක් ලබා දෙන්නට තමයි මේ ගී පැදුර, මේ ගී වියමන, මේ ගීත සැඳෑව සැලසුම් කරලා තින්නේ. ඉතින් නමින් මන්දාරම අනුග්‍රහයෙන්, පූර්ණ අනුග්‍රහයෙන් දැනෙන ශ්‍රී ලංකේය සමාජයේ මේ ගීත සැඳෑව වර්ණවත් වේවි. මේ මාසේ, ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදා හරියටම තව දවස් 15කින් සති දෙකකින් පමණ. ඉතින් ඔන්න මතක් කරා, දිනය වෙන් කර තබා ගන්න මේ මාසේ 30 වෙනිදාට. කොහොමද මේ ආදරය ගැන තමයි කතා කර කර හිටියේ ඉස්සර. ඒ කියන්නේ මේ අවුරුදු 40කට 50කට පමණ කලින් පෙර මේ දුරකථන පරිගණක කිසි දෙයක් තිබුණේ නැහැ. SMS, පණිවිඩ, ඊමේල් කිසි දෙයක් තිබුණේ නැහැ. දුරකථනයක් තිබුණේ එහෙමත් තැනක විතරයි. විශේෂයෙන් ගමක නම් නාගරික ප්‍රදේශවල උනන් දුරකථන තරම් බහුලව තිබුණේ නැහැ. ඉතින් මේ වගේ කාලයක පෙම්වතුන් ගේ ගිවිසා ගැනීම, හමු වෙන්නට ගිවිස ගැනීම, අහවල් දවසේ අහවල් තැනට අහවල් වෙලාවට එනවා කියලා කිව්වොත් එදාට යන්නම ඕනේ. සම්පූර්ණ විශ්වාසයේ මතම තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි පෙම්වතුන් පෙම්වතියනුත් බැඳී ඉන්නවා. ඒ වගේ එහෙම ගිවිසා ගත්තාම ඒ තැනට යන්නට කුමන බාධක පැමිණියත් කෙසේ හෝ. ඉතින් මෙහෙම පෙම්වත් එක්කුත් පෙම්වතියෙකුත් ගිවිසගෙන ඉන්නවා අහවල් දවසේ අහවල් තැනදී හමුවෙමු කියලා. බොහෝ කාලයකින් තමයි මේ හමුවෙන්නේ. එකල තිබුණු සමාජයේ වටපිටාව අනුව ආදරය සාමාන්‍යයෙන් තහනම් දෙයක්, විශේෂයෙන්ම නව යෞවනියකට. ඉතින් එහෙම දවසක පෙම්වතෙක් හොඳට ඇඳ පැළඳගෙන හැස්ති වෙනවා තම පෙම්වතිය බලන්නට යන්න. ඉතින් අකලට මහා වරුසාවක් වැහැගෙන එනවා. අන්න එතකොට ඒ අවස්ථාවේදී මෙන්න මෙහෙම ගීයක් ලියවෙනවා.

වහින්නට එපා කියලා කියනවා. ඇයි? බොහෝ දිගු කලකින් තමයි මේ ඈමුණ ගහන්නේ. ඉතින් පොඩ්ඩක් ඉන්න අපි හමු වෙලා ඉවර වෙනකන් වැස්ස තියාගෙන. වැස්සට එහෙම කෙනෙක් කියනකොට තවත් කෙනෙක් මෙහෙමත් කියනවා.

දෙන්නේ කිව්වා කිව්වට මේ වැස්ස ගැන කෙනෙක් කියනවා වැහිවලා මලේ කඩයිමින් එහා ඉන්න කෙනෙක් කියනවා මට වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහෙලින් මේක අපූර්වත්වයේ තියෙන්නේ කවියෙකුගේ අපූර්වත්වයේ මේ පද රචනා දෙකම එකම කෙනෙක්ගේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ

වෙලාව හත පසුවි විනාඩි 43 මේ ඔබ එක්ක සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සංගාව මියුරු ගීතාවලිය සමගයි.

කාලය කෙමෙන් කෙමෙන් ගත වේගෙන ගිහින් නොදැනීම හෝරාවකටත් කිට්ටුවට ඇවිල්ලා. ඉතින් සමුගෙන යන්නටත් වේලාව ඇවිත් හැබැයි

mig. Tavat gitiak dekak tilina karamin. Enam itin. Adat oben samugane annan satsara rave nimavamin tavat gitekin. Ewagema oba hamuwata nawathat ena poranduwa pita. Nikama nemei miyurutama gi samuchyak ragena බොහෝ විට සහෘදයෙකුත් සමග සහෘදය යාමේකින් ලබන සතියේ හරියටම මේ වෙලාවටම කියන්නේ හරියටම රාත්‍රී 7 කනිසම වැදෙන වෙලාවට බදා දාවේ. ඒ වගේම ඔබට මේ සියලු වැඩසටහන් සජීවීව අහන්නට පුළුවන් සජීවීව නැවත අසන්නට පුළුවන් පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ සත්සරාවතුලින්. ඒ වගේම මේ වැඩසටහනෙම නැවත විකාශයක් සිදු වෙනවා අඟහරුවාදා. සෑම අඟහරුවාදා දිනකම, කියන්නේ හරියටම දින 6කින් අදට උදෑසන 10ට නව ශ්‍රීලන්තයේ වේලාවෙන්. ඉතින් OFM live ඔස්සේ ඔබට වැඩසටහන ඒ වේලාවෙත් අසන්නට පුළුවන්. ඒ වගේම ඕනෑම වෙලාවක හෙටින් පසු පොඩ්කාස්ට් තාක්ෂණය ඔස්සේ මේ වැඩසටහන අහන්න පුළුවන්. මේ වැඩසටහන විතරක් නෙමෙයි, වැඩසටහන් 218ක් වෙන අපේ වැඩසටහන් සමුච්චයටම ඔබට සවන් දෙන්නට පුළුවන්. වැඩසටහන ආරම්භ දින පළවෙනි වැඩසටහනේ සිටම 2022 වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ. ඉතින් මම දන්නවා ඔබ අපිත් සමග ඉන්නා පුළුවන් හැම වෙලාවටම සජීවීව වැඩසටහන අහනවා. අනිත් වේලාවටත් ඔබ පොඩ්කාස්ට් තාක්ෂණයේ ඔස්සේ වැඩසටහන අහන බව අපිට විශ්වාසයි. ඉතින් අපට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් ඒ බව තහවුරු වෙනවා. කොහොම නමුත් ඉතින් ගිහින් එන්නට අවසරයි ඔබට පතමින්. හෙටින් ආරම්භන සතිය සුවදායි සතියක්, සුබමු සුබ සතියක්. ඒ වගේම අද රාත්‍රියේ ඔබට ප්‍රාර්ථනා කරන සුවදායි නිින්දක්. එසේනම් තවත් ගීතයක් තිලින කරමින් මා ඔබෙන් සමුගෙන යන්නම්. වැඩසටහන නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක.